ලවම මි ඒරුවෙස් මිහාරුවෙස් කෙනබේගේ මෙදුගා මක්බූල් කලින් පවා ලවේ මූසුමේ මි ලව රිලීස් විතා එතන් අහරි ෆොන් අනිකාවෙස් ලවෑගේ ආවාශෙන්ෙන් ඉවිගෙන් දිය මූසුමේ මි ලවෑගේ ආවර්ෂන් හිමනාාව මෙමනි ඩාක්රේන් එන්ටර්ටේට්මන්ට්ගේ උෆෙදුමෙක්ගා

0: ඒ මවෙ සුට්ටාදෑෆින්
1: අහරම සුට්ටාදෑෆින්
2: ඒ ලිස්ටක මවෙස් හිමනාලා
3: අමිල්ල ෆෑසාන්දෑගෙන් අමිල්ල හසිඟට ගෙල්ලුන් දිරුමකි කිහා මොයකම ඒම මවෙ සුට්ටාදෑෆින්
4: දුම්ෆයි අහරුමෙන්ගේ හතුරේ දුම්ෆතුගේ ඉස්තුමාල් කුරුම්ගෙ සබුන් දිමාව සිහි මස්සල්තවගා ಅಹರಕು ಹೆಮ್ ಮಿಲಿಯನ ಬುರೆಕಿನ ಮೀಹು ಮರುವಾಕಮ ತಫಾ ಸಿಸಾಬ್ ತಕುನ್ ದಕ್ಕ ಫಸ್ ನುಜೆಹಿ ಅವಹ ದುಂಫತುಗೆ ಇಸ್ತಿಯು ಮಾಲ್ಕುರುಂ ಹುಟ್ಟಾಲ ಮಾಹಿಂಗ
5: ಮೀ ಅಬ್ದುಲ್ಲೋ ನಾಶಿಫ್ ತಾತ್

ගඩ මෙ දිග ශාර මිට හිංගාප දිවේ ම ගත් කරමදන එහුන්තරින්ගේ හෝ මිශෝ ශෝකර ද එහුන්තරින්ගේ බැවරුම්මයක් හන්තරින් මෙ කරණ පෙසමන් ම්91 පේජ ජහලම් බේනවා ලවයි නොත දුරුක්ග හුරි පරාතක රද්දු කොළම් බේනවා මෙසජනුවත හාසකරම් බේනවා ලවේ ලියලුම ෆහු

0: එයනුනේ ඒ කුරිදු කරන
1: ඒ ඊයේදේ
0: නෑ මෙහෙර හඳන්න සීද කොන්දු එක්කම
1: ආවගල තියෙන්නේ මිහල්
0: එම චුට්ටි නිමුනේද
1: චුට්ටි නිමන්තද හෙන්දෝ
0: නිමීදෝ තේ
1: නිමීදේ
0: ආ රංගලද කෞමි හදමුද නේද ආ ෆිනා නුදන් චුට්ටි එක ආදි
1: ආදි නුදන් දෝ ආ දෙ චුට්ටි නෝ දාතේ දෝ මිදි මාවනි
0: ආ චුට්ටි ගොල්ලු මිදි වෙන්න වටාද
1: ආ නෝ
0: කබද අනේ ඔෆිස් නිම්මාෆ් කොංකම ඔති මියදු
1: මියදු මි කොන්දු හෙමෙදු මි අංගර දොස්තෝ
0: අංගර දොස්
1: දොස් නාතා කුඩි කුඩි කංකම්
0: කුඩි කුඩි කංකම් වරද
1: වෙනස් අය බොයිෆ්‍රෙන්ඩ්
0: ආදී නුඹ
1: අස්තග්ෆිරුල්ලා
0: වරතේ දෙක වයි ජවබ් දෙනි දෙංගෝ මේ දාති සෑ නුඹ එවෙනි
1: මියදු මි හෙමද ඔර ගෝස් කොදෝ දැ ෆෙෂුනි
0: ආ මියදු හරගල කණු මේ ෆෙෂුනි
1: බලනි
0: නොනෝ හම අනේ අවි දීපේ ඔතේ මි මූසුමස් රංගලේ වාරෙන් වෙන්න ෆිනන් ඕකේ
1: ඔහ මුලෙන්නා ඕකේ දොස්තෝ වෙහිලන්නේ ස්වාංගල දෝ
0: දැන් වාගත කිද තංගල ෆූයේ වාරෙ වෙහෙන්න ගේග හුන්නේ නෑ ඕකේ කිතම බෝකෝ වෙහුනස්
1: ඉතින් දැන් ගේග හුන්නේ නෑ ඕකේ කිතම දාවි දිනස් දෝ
0: ඔහ මෙ වෙන්නේ දැන් ෆිනි හුණු වන්ට හම ගේග හුට්ටස් අවි දෙන්නා දෝ මේ වනේ බේර නුකුන්න නුජේ හාලතක ෆිනේ ඕකේ කිතම වරක වාරේ වහනස්
1: බේතර නේ හද වාරේ වෙස් බෙල්ගම් පොරි හා මොසුමකව ස්වාන තවුලෙන් ෆිනාගේ හාල රංගල තන්න බලන්නේ
0: ආ හාල හම් වර බරාබර ෂෝ මියදු මියති රිකස් කොල්ලා හවෙජ්ජේ මිහි
1: ජහම් ආ
0: කොම් ෆරත්ත කළව හාස කුරානි
1: ඊදව හාස්සව ජය ගේන සිරව හාස්සවනි කොම් කුජ්ජකස් කන්
0: එහෙම කුජ්ජයද ලව මිහැසබුන් ගැනසෙන මිලවයි කි වෙජ්ජේ මිහි ජහම් ජූනා කියා දිපවාව ලවයි

0: නුවදියේක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම් ගාතුග
1: ලවයකක් පහ ලවයි

0: දිවෙහි FM දිවෙහි නායකු නුවදිය එක මෙගහර්ට්ස්
1: වාහක දෙක්කුමුගේ නිමතකි කීර්ති අල්ලාහු ඉන්සානුන දෙව්වා ධර්ම කුරවවාවා වරම් මතිවැරි නිමතේ එකමුගේ වසීලතකි දූ එහෙන්කමු ದುಲಿಗೆ ಬೇಣು ಹೇಗೊತ್ತುಗ ಹಿಫುಮಶ ಬೇಕಾರು ವಾಹಕ ದೆಕ್ಕುಮುನ್ನಾ

0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිහ එක මෙගහර්ට්ස්
1: ඒ මාවෙ සුට්ටා දැෆින්
2: අහරම සුට්ටා දැෆින්
3: ඒ ලිස්ටක මාවෙ සීමනාලා
4: අමිල්ල ෆෑසා අන්දෑගෙන් අමිල්ල හෂින් අඩ ගෙල්ලුන් දිරුමකි කිහා මොයකමේ එහෙම මාවෙ සුට්ටා දැෆින්
5: දුම්ෆයි අහරුමෙගේ හතුරේ දුම්ෆතුගේ ඉස්තුමාල් කුරුම්ගෙ සබුන් දිමාවා සිහි මස්සල් තවගා අහරකු හැම් මිලියන වරෙකින මිහු මරුවාකම තෆා සිසාප්තකුන් දක්කා ෆස් නොජෙහි අවහ දුම්ෆතුගේ ඉස්තුමාල් කුරුම් හුට්ටාල මහින්ගා
6: වී විෂ්ණම් නිකන්ත බදල් කුරා
7: දෝමි දිවෙන්න බොරු උතුරකේ
6: කොම් බදලේ පා
7: මම විශ්වන් ජෙයිජ වාජිබිකේ වාරත වනි බියෝකෝස් බදලේ මම මේ ඩැඩි බොඩකස් කුඩයස් අයුමියේ ගෝවායි රේ කනුදා ඕනෙත් පරංජීන්නේ හිතස් දෙන්නි වරන් එනෙත් සමාතන්ති හේලාශය දිවෙහින්නේ හේලාශය දිවෙහින් විශ්වන් බි
8: දිවිහි බහකේ හෙදි ෆෝදි කුරලමුන් අන්න රීති බහක වේරු එ බහුම් වාහක දෙක්කුමුගේ ෆුසත් ලැබුමකි ලිබේ ෆහරික්කම දෙකම

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆුයි පිළවෙත් දෙනුමුග අබදුවස්.
1: සාදුවද ඉෂින්ද
2: කමුක්ත වලවඬක් ගොවාලෙවි
1: සාදුවකේ හවල් කරා කොබ්බම්මස් එක්කතේ වර ෆරවාතරි කමයි කේ රංගල කුරා මොද්දෙ අහරම් බෙලියස් නුබෙලියස් ඔරිහා කමස් තිකරනේ වර ජිම්මා දරු කමයි කෝ එකම් වහගක ශුක්‍ර අදා කුරම් වෙගෙන් ගොවාලි
2: ශුක්‍රියා සර්
1: තිකතන් අබදස් කුරියද්දේ ති හිවර ෆරවාතරි කම් දෝකන් නොලාතින්ගේ
0: දිවෙහි FM 91 MHz

0: මේ ෆාරු තිකං කුරම්වානේ
1: දිවේ එෆ්එම් 91 මෙගාහර්ට්ස් දිවෙහිඟ මොනිෆු එෆිල් වැදිනුමුග අබදුවස්.

0: DVFM නුව දිහ එක මෙගස් දිවහිග මොනිිෆු ෆිල් වැදි නොමුග අබදුවස්
1: Time request.

ගාවිස් අදි නස්රානීයකම් ගාවිස් ඉබ්‍රාහීම්ගේ ෆාන් වෙ වඩයි නොගන්නවේ. අදි කීන් හැයියේ එකලේගේ ෆාන් වෙ වඩාගෙන් වී බාපලු මගුන් එක්කි බාව හක්ක දීන තබාවගෙන්වා මුස්ලිමක් වම්ගේ. අදි ශරීකු කුරා මිහුන්ගේ තෙරයක්කුවෙස් එකලේගේ ෆාන් වෙ වඩයි නොගන්නවේ.

ඉරාද කුරවා මීහක එකලාන්ගේ රහ්ම හාස කුරවත අදි අල්ලාහි බොඩු වෙගෙන්වා ෆග්ලු වන්තකම්ගේ වෙරි රස්කලාන්ගේ.

නොහනු ගෙන මුදලකුන් කලේග ෆානු මීහක අමානයි හවාල් කොරවෑෆිනම ඒ අමානයි කලේග ෆානං අඹුරා රද්දුකුරා මීහුන් ෆොතුගේ අහුලුවරින්ගෙ තෙරින් වේ. අදි දීනාරකුන් කලේග ෆානු එමීහක අමානයි හවාල් කොරවෑෆිනම ඒ අමානයින් අඹුරා රද්දුකුරුන් ඉදි වඩායගෙන් එකමුගේ මතීගා කලේග ෆානු කායිම වඩායගෙන් හුන්නවියා මෙනුයි. ඒ අමානය කලේග ෆානං අඹුරා රද්දු නුකුරා මීහු වෙස් එවුරෙන්ගෙ තෙරෙන් වේ. එයි හම කශවරුන් එවුරෙන් බුනෙ උලනී උම්මිජුන්නා මෙදුගා එබහී අරබීන්නා මෙදුගා එහෙන් හෙදුමකුන් එවවෙස් ෆාෆයින් අහරමෙන්ගෙ මච්චගන්නෙති මිෆදයින්නේ ෆාහෙ එවුරෙන් දෙනතිබෙ අල්ලෝහා මෙදු දොගවස්බුණනීහියේ.

එහෙන්නකුන් නූනෙ එමීහෙක්ග අහුදු එමීහක ෆුරිහමයන් අදාකු තක්වාවෙර වෙජ්ජමීහා දන්නාශ ෆහෙ හමකශවනුන් තක්වාවෙරින් දෙකෙ අල්ලාහු ලෝභිවෙ වඩිගම් වෙතේ.

0: හිතුගෙ එම්මෙ ෆුම් මෙනුන් දුදුම් බොනෙතෙ නේගේ එතන් ඉහසාසෙ
1: මිහාරු එ කරුණයි එ ආදෙහෙන් නෙතේ බොනෙෆා අහරෙන් එකෙනෙ කොල්ලා හිඟච්ච
2: ආදේස් කරන් දෙකතුමති ජහමේ සනා
3: කලා හුදුන් සිපවකින්දා හික්ගෑම වාහකත අසරුකත රාකුතකායකු

0: නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්මෙ ගාතුග.
1: ගඩිමහර අක්ගඩි සාලිස් දෙමිනට සාලිස් තිසිකුන් මේ නොදහේක මෙගහට දිවේ FM මෙගඩි ගල්ගුන්මෙන් කුරියම් මිගෙන්දා ලබ ීතා මේ ශෝග බෑවිරවාන් බේනවා පරෑත කුන්න නොට කරවම ගෙන්දවන් වේ නොයිජන්ද හ තෙන පුරසත ඔන්නානේ නොට කරවානි පිසමයයින් ඩFම් 90 වන්න ගුලාලී අල්ගුන්මන්ගේ ඉතුරු එවුන්තරියක මෙ පහරු ගුලාලී් මෙවැනි කොන් කුජ හලෝ
2: හලෝ
1: කොන් කුජ
2: ජාය
1: ජාය කියන හාලු
2: රංගල්
1: කොන්කමක තිවුලෙන එස් කමෙන්ර අතිකල් ගඩියක ඇස බොඩ රංගල ඒරනො රම්ලා මෙන්න කුඩුකෝ ගයාාවගෙන් වාහක දක්කාල වැනි දෝ තිවුලනී ගේගත
2: ගේගමලන
1: දිව ඒි මෙබිස්වරකං අඩුවහන්ත රේඩියෝ අඩුවහන්ත නොනි කාප ඩියෝ ෆන්නර් ගඩි ගඩු අඩුව එම කාේත හරි ශකරේ කාපකාර ුණනා තංගොල බාරු ස්කුරා චේර හම චොයිහ නොන්නනද අඩු අහාල වේනන්න දෝ දෙැන් තිහින් ුන් දෙ නේගුමිගේ තෙරේග අඩු හාලා අයිඩු ස්තෙන් ගයාවා ගොතින් හුරේත
2: බයිස්පාර ස්ටෝරීස් බාහ කරන ගඩී
1: ලයිකර බොඩ ටීවිය දෝ ශෝකරුවනි ටීවීම් බල
2: අලබුණ
1: බලා ප්‍රෝග්‍රම් ගෙන ඒ ලවෑග කුච්චත්තායි ලවන්නා තිබ එහම මස දිවීම මඩුව හාබම ලවෑග චනල්ල එක එගේ දෙ අඩු වච්චේ පෞදෙත් තිවී ඉගේ දෙම් බද වෙච්චේ යාහානම් ප්‍රෝග්‍රම් කෙනන් ඉගේ ඒ අඩු හඥ ජවබ් දෙවේන තාදෝ නැනු හිඟ දෙෙන් ලවෆිටයාගේ මසක පුරිහෙම කොල්ලවේ තෝ බලමාද ඒමි මජායය එ මසැක්කතක කොබෑතු පුරතම්මි බලාලන ඉගේ අඩුව හලාත් අඩු ඉවිජත ටියවුන් ට්‍රික් මි බයක් කියන්න මකි ඉගේ ඉවාල දේනම් ලවයි එ එකමකු මි ලවා වෙදාන මුලින් එහෙන් රාගකං අඩු ඉවේ ලවේකම සේකම් ජායා කොද්දෙන් වීකමකී මි ලවෑගේ අස්ලු රාගුග කියාල්දේම එහෙන් රාගක මී ඉවාල් දෙෙන් පුරතම ඉගේ මානත වර පසේ ලවෙන් මීගේ ගොතක සුඳගු ලවේ නු අඩු වහාලි මින්ගේන වර පසේක ඉවාල දේනං ඉගේ අඩු වහලාත් වර රංගලා

0: version 2.0.
1: නොදෙහෙකෙ මෙගහර්ට්ස් දිවේ FM මිගටි කමි ගෙනස්තෙනී වර්ෂන් 2.0 මේ සිල්සිලාගේ ෂෝතම් මි ගෙනස්තෙනී කොම්මෙ හෆ්තායෙක්ගේ හෝමතුවගේ මෙන්දුරු තේජ් සහායිරු ආෆ්රින් ආෆ්රිනකී පාකිස්තාන්ගේ මශහූර කව්වාලි ආටිස්ට් නුස්රත් ෆතේ අලි ඛාන්ගේ එම්මෙ මක්බූල් එල්ලවා

0: රීති අබදුවස් රීති.
1: අස්සලාමු අලයිකුම්.
2: වලයිකුම් සලාම්. දොන්ත හාල කිනිට
1: දොන්ත හාල රංගලු ෆාතුන් කක බලි වලක ඉංගේත
2: ආ දොන්ත කොම්මේ දෝක සාලු බල බේණු මහිතරික ෆෝර් කොත්තෙමු මිදණි දොන්ත කම්බුඩු නොය ෆාතුන් කක එකන්නේ නොවනේ කොක්ක එකනුලති ඩොක්ටර දක්කම් වෙස් තතිවාණත එහෙම වෙ මේකම් වසාර මම වර ෆරවතරි කමයි කියබ කෝරා
3: දිවෙහි FM නුවදිහ 1 MHz
1: මේ මොහම්මද් රීහාන් ද

0: வைரல் வாய்ப்.
1: හිග්ගෑම් අඩුතක එහාම හිග්ගෑමු මියසික් අයකු නොදි හෙකෙන්න්නක හත් දිවහිල්.

0: මුනිියවස් විදවාදම නුවදිහ එකෙන් මෙගහටස් දිවෙහි එම ටියුන් කොඳම්ම.
1: ලෝබි ලෝබිනෝ

Allahumma kafatay hikmatay nabikan devima ding Allah du kutimanna ang alukam kura mihum kamga tiaba mihum vashe mistakunna bunmaki ikantatta devi evis insanaka ekashigin va kamenune adi king heye emihak buna hushi tiaba mihum fotun ogannadi ulun taketi ge sababunnai තියබෑ මීහුන් උගෙනි දස්කොන් උළුණු තකතිීගේ සබබුන් තියබෑ මීහුන් රබ්බානි යුන්න එබහි දීම්වෙරි අල්මුවරන්න වාශයේ.